සබ්බේයාගලය අඩාකාපපන්නා පුමං තේනං කන්තේර්මම් මලම් අම්පේකෝ රජායිදං පුංසත් තිජේයාහුම මනකේ තම්පං යම්තිකං ගාඩිගේ ආරුණං පූමේදුවයේ යකෝ ගාදරාරියං මුසූ පුචං සරං කොම ගේ උබත් පෙරචං අති ජිනං ආජිනං බාරුමහ දසාකිලං